ඔන්න අපි මල්ලේ කලන්නෙන් කට්ටුර් පුජෝ වලින්නේ පුනික මන්ද මර්ගයට අපි මල්ලේ අංගර් කසේ පුරන් බාකාත් නෙකි වන්ටන් උළුවෙන් කෙන්ටන් පටකැන් පටු ටට පසික්ක දෙරයන් යනගමන්ටි තනල් කුටෝනිකෝ.